ලුංජත මුංජත මෝනජත තර අංක සෞ මරණ තාසේ සේවියලේ රාමන රස්නා රාම නාම හිත ජාතේ කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අංක තෞ මරණා රාජ පෝග අර ක්ෂත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අංක තෞ මරණා বেদ পুরাণ সিমরত সব খোজে কহু না উবর না কহু কবীর ইউ রামে জম্পো মেট জন্ম মরনা আশা ফিল রবাবি বলদ পখাবজে কৌয়া তাল বজাবে পহর চোলনা গধা নাচে পেশা ভগত করাবে রাজা রাম তক